ආගන රූප නරියක රුඛං දේ තාපන සාපන ශෝක සුඛං දේ රෝගන ශෝකන භෝග භයං දේ ඛේදන ભેදන ඡේද ඡයං දේ ජාතන පාතන මාත පිටං දේ රචයන් ඡත්‍රි ඡත්‍රසිතං දේ රාගන රේගන රෝග භණං දේ ද්වයඝන දාගන දෝඛ ගණං දේ අණ්ඩහතේ බ්‍රහ්මණ්ඩ රචයෝ දස චාර කරී නවඛණ්ඩ සචයෝ රජ තාමස තේජ තේජ කියෝ අනභව

ජහරණං පුෂ්ඨකරණං සර්වකේ ප්‍රතපාන් සර්වකර්තා සර්වහර්තා සර්වකේ අනකාම සර්වඛණ්ඩං සර්වදණ්ඩං සර්වකේ නිජභාම් සර්වභෝගතා සර්වජෝගතා සර්වකරම් ප්‍රබීන සර්වඛණ්ඩං සර්වදණ්ඩං සර්වකරම් අදීන් සර්ව සම්ප්‍රතං සර්ව සාසරං සර්ව වේද විචාර දුෂ්ටහර්තා විසුහර්තා ආද රූප අපාර දුෂ්ට දණ්ඩර පුෂ්ට ඛණ්ඩන ආද දේවා ඛණ්ඩ භූමකාජලේ තලේ මහ ජපද ජාප මණ්ඩ ශ්‍රේෂ්ඨ චාර විචාර ජෙතේ ජානේ සබචාර ආද දේවා පාර ශ්‍රේපති දුෂ්ට පුෂ්ට ප්‍රහාර අන්න දාතා ඥාන ගයාතා සර්බ මාන මහේන්ද්‍ර වේද ව්‍යාස කරේ කයි දින කෝට ඉන්ද්‍ර උපේන්ද්‍ර ජනම ජාතා කරම ගයාතා ධර්ම චාර විචාර වේද භේව නා පාවේ සිව රුද්‍ර ඕමුඛ චාර කෝට ඉන්ද්‍ර උපේන්ද්‍ර ව්‍යාස නක සනත කුමාර ගාය ගාය තකේ සබ ගුණ චක්‍රත භේ මුඛ චාර ආද අන්ත නාම අධ ජාකෝ භූත භව භවාන සත දුවා පෘත ත්‍යාගල් ජු චත්‍ර කාල ප්‍රදාන ධය ධය ධකේ මහාමන ගාය ගන්ධර්ව පාර හර හර ධකේ සබේ නේ පායේ තෙහ පාර නාරද ආදික බේද බයාසක මොන මහාන අනන්ත ධය ධය ධකේ සවය කර කෝට කෂ්ට දුරන්ත ගාය ගාය ධකේ ගන්ධර්ව නාජ බචර පාර සෝත සෝත ධකේ මහාසුර පායෝ නේ පාර ත්වා ප්‍රසාද දෝහරා एक समय श्री आत्मा श्रीओ मस्यो बैन सप्रताप जगदीश को कहो सकल विद तैन दोहरा